ආපු උද යංග යාපාය පං ගත් මෙත යපාර ගුණ ගන් උදාර මුන් ගන් ප්‍රණාම නිර්පෙන කාම අද්දුත් ප්‍රචණ මෙත ගත යඛණ්ඩ ආලස්ය කර්ම අදෘශ්‍ය ධර්ම ਸਰබ ප්‍රණාඩිය අණ්ඩණ්ඩ බඩය චාචරි ඡන්ද ත්වේ ප්‍රසාද ගෝබින්දේ මුකන්දේ උදාරි අපාරි හරියං කරියං රේ නාමය කමේ පුජංග ප්‍රයාත ඡන්ද චත්‍ර චක්‍ර කර්තා චත්‍ර චක්‍ර හර්තා චත්‍ර චක්‍ර දානේ චත්‍ර චක්‍ර ජානේ චත්‍ර චක්‍ර වර්ති චත්‍ර චක්‍ර පර්ති චත්‍ර චක්‍ර පාලේ චත්‍ර චක්‍ර කාලේ චත්‍ර චක්‍ර පාසේ චත්‍ර චක්‍ර වාසේ චත්‍ර චක්‍ර මානියේ චත්‍ර චක්‍ර දානියේ චාචරී ෂන්ද න සත්‍රය න මිත්‍රය න පර්මං න පිත්‍රය න කර්මං න කාය ජන්මං අජායේ න චිත්‍රය න මිත්‍රය න ප්‍රේ න චිත්‍රය න මිත්‍රේ ප්‍රේ හැ පවිත්‍රය ප්‍රතිසය අදිසය අදෘශ්‍ය අකෘසය භගවතී ෂන්ත්වය ප්‍රසාද කහතේ कि आशिद्धि से कि आपिज पिसे कि आगन कर्मे कि आपन परमे कि आपिज लोके कि आदित सोके कि अवधूत बरने कि विभूत करने के राजं प्रवाह कि धर्मं तुजा है कि आशोक बरने कि सर्वा भरने कि जगतं कृति है कि शत्रंग क्षत्रिय है कि ब्रह्मं स्वरूप है कि अनुभवन रूप है कि आदादेव है कि आप अपेव है कि चित्रंग महीने के कैदीन है कि रोजी रजा करी मेरे हक है